සංඝ අර්ගුණ ගාය සාදුක සංගන බන්ත බෙසරය සා සංසාර බන හතරය සාදුක ලගා බ්‍රමිතය සාදුක සංකාඩ ගඩිතය සා සංග බයාග්‍ය කර සා සංගත වෙයි සමාරි සාදුක මෙටේ සාව රුග්නාන් සාදු පිටේ සංජෝග සාදුක මහම බියුත් නා ජන හිත සනහ දිත බකයන සාදුක උමයන් දේ හුගුණ තේ දූර සාදුක උමාර හි පාරු පුර සාදුක සෝභා කනා අන්ත සාදුක සෝභා සදා බියන්ත

ලැබි ඒ කෝට ප්‍රවක කුජන්ති ආතම මහ පාරමත හන්ති කි කෝට දර්ශන ප්‍රප්‍යාස දන කමර ප්‍රවමනාස් කේ කුඩ මාංග සත් හන් පාරමත තලකරං ජන කුහයව සෝ ප්‍රසන්නං දී ජාන සදා තන තන ඒ කෝට ખાණ යර ખાණ්ඩ කේ කුට ආකාශ බ්‍රහ්මණ්ඩ කේ කුට ඔය අවතාර කේ ජගත කින උපස්ථාර කේ බාද පසර උපාසාර සදා සදායි කේ කංකාර කේ කුට කින බබාද ප්‍රවති හු ප්‍රමහ සමාත කාන්තන ජන කෝය අපයව නන ප්‍රවසුයි කේ කුට පාරදම් කී දාස දන හොවද අතම් ප්‍රකාශ කේ කුට තත් කි බීත සදාන හර හේ කුණ යත කේ කුණාම රහ පීව හමර පය සාදු සාදු ජීව හ කේ කුණාම ගන කාව හතු රස සුභ සජ සමාව